මහලා පඤ්ඤමා අස්පදී සිකෝංකාර සත්ගුරු ප්‍රසාද දර්ශන තේතක පාප සමනාසෙන් හර්ෂෝ දෙහි මිලයි මීරා ගුරු පරමේශ්වර සුඛදායි.

සෙයි පවත ජෝතුදු පානේ නානක තින කෑ සද කුරුබානේ මලාර මහැලා පඥවා පරමේශර හෝවා දයාල මේගවර්සය අමරතු භාර සගලේ ජී ජන්ත තෘප්තාසේ